ඩාගන්නවා හොෂි ලෆතුගේ දානුග ජායි දෙවම් ෆුරාගාවෙස් මීසකුණා වාහක දක්කවා අදි සෝලෙහ් මීහුන්ගේ තෙරින් වෙ වඩාගන්නවා බේකලෙකම්ගේ.

බල තිබෑ මිහුන් එකමගේ අල්මු තිබෑ මිහුන්න ලිබිගෙන්වා කම්කා මෙදගා ජදල් කොෆීමුවේ දෙං එකමගේ අල්මු තිබෑ මිහුන්න ලිබිගෙන්නවා කමකා මෙදුගා ජදලු කුරණී කීවිගෙන් එයේ එකන්තත් දෙනවඩුගෙන් වනී අල්ලෝහේ තිබෑ මිහුන්නකන් නේගේ

ඒ ෆොතුගේ අහුළුවරින්නේ යබෑ මිහුන් ඒ හක්පොකන් ඉඟි තිබේ. එකමං හෙකිවා හාල් අල්ලාහ්ගේ ආයතක තියබෑ මිහුන් කාෆිරවනී කීවෙගෙන් හියේ.

නොහනු ගෙන මුදලකුන් කලේග ෆානමීහක අමානය හවාල් කොරවෑෆිනම ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දුකුරා මීහුන් ෆොතුගේ අහුලුවරින්ගෙ තෙරින්වේ අදි දීනාරකුන් කලේග ෆානු එමීහක අමානය හවාල් කොරවෑෆිනම ඒ අමානයන් අඹුරා රද්දුකුරුන් ඉදි වඩාගෙන් ඒ කමුගේ මතීගා කලේග ෆානු කායිම්වෙ වඩාගෙන් හුන්නවියා මෙනුයි ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දු නුකුරා මීහු වෙස් එවුරෙන්ගෙ තෙරෙන් වේ එයි හම කශවරුන් එවුරෙන් බුනෙ උළනී උම්මිජුන්නා මෙදුගා එබහී අරබීන්නා මෙදුගා එහෙන් හෙදුමකුන් එවවෙස් ෆාෆයින් අහරමෙන්ගේ මච්චගන්නෙති මිෆදයින්නේ ෆාහෙ එවුරෙන් දෙනතිබෙ අල්ලෝහා මෙදු දොග්වස්ගුණනීහියේ

එහෙන්නකුන් නූනෙ එමිහෙක්ග අහුදු එමිහක ෆුරිහමයන් අදාකු තක්වාවෙර වෙජ්ජමීහා දන්නාශ සහෙ හමකශවනුන් තක්වාවෙරින් දෙකෙ අල්ලාහ ලෝභිවෙ වඩිගෙන් වෙතේ.

ගේ ආයතක කාෆිරවනී කීවගෙන් හෙයි අල්ලාහි තියබෑ මේහුන් කුරා කන්තෝගේ මච්ච හෙකිවේ බොඩිගෙන්වා රස්කලාන්ගේ.

සිල්ස්ලා මියදගේ ප්‍රෝග්‍රම්නෙන් මාලා ෆක්වෙලානී එරත් කුරපයා මාධම ස්මීගේ ආ ප්‍රෝග්‍රමේ යන්තිරි නාහමය ගෙනස් දෙෙන වාහකතන්නාමුන් ප්‍රෝග්‍රම් තයියාර්කු මුශේලී අල්ගු නේෂත් නැසිම් වස්ලාම්ලයකුම්.

වඩා ගන්නවා හොෂි ලෆතුගේ දානුග ජායි දෙවම් ෆුරාගා වෙස් මීසකුන්නා වාහක දක්කවා අදි සෝලිහ් මීහුන්ගේ තෙරින් වේ වඩා ගන්නවා බේකලෙකම්ගේ.

බල තිබෑ මිහුන් එකමගේ අල්මු තිබෑ මිහුන්න ලිබිගෙන්වා කම්කා මෙදගා ජදල් කොෆීමුවේ දෙං එකමගේ අල්මු තිබෑ මිහුන්න ලිබිගෙන්වා කමකා මෙදුගා ජදලු කුරණී කීවිගෙන් එයේ එකන්තත් දෙනවඩුගෙන් වනී අල්ලෝහේ තිබෑ මිහුන්නකන් නේගේ

ඒ ෆොතුගේ අහුළුවරින්නේ යබෑ මිහුන් ඒ හක්කොකන් ඉඟි තිබේ. එකමං හෙකිවා හාල් අල්ලාහ්ගේ ආයතක තියබෑ මිහුන් කාෆිර් වනී කීවෙගෙන් හියේ.

ඉරාද කුරවා මීහක එකලාංගෙ රහ්ම හාස කුරවතෙ අදි අල්ලාහි බොඩු එගෙම්වා ෆග්ලු වන්තකම්ගෙ වෙරි රස්කලාංගේ.

නොහනු ගෙන මුදලකුන් කලේග ෆානුව මීහකා අමානය හවාල් කොරවෑෆිනම. ඒ අමානයි කලේග ෆානං අඹුරා රද්දුකුරා මීහුන් ෆොතුගේ අහුලුවරින්ගිතරින් වේ. අදි දීනාරකුන් කලේග ෆානු එමීහකා අමානයන් හවාල් කොරවෑෆිනම. ඒ අමානයන් අඹුරා රද්දුකුරුන් ඉදි වඩායගෙන් ඒ කමුගේ මතීගා කලේග ෆානු කායිම වඩායගෙන් හුන්න වියා මෙනුයි. ඒ අමානය කලේග ෆානං අඹුරා රද්දු නුකුරා මීහු වෙස් එවුරෙන්ගිතරෙන් වේ. එයි හම කශවරුන් එවුරෙන් බුනෙ උළනී උම්මිජුන්නා මෙදුගා. එබහී අරබීන්නා මෙදුගා එහෙන් හෙදුමකුන් එවවෙස් ෆාෆයින් අහරමෙන්ගේ මච්චගන්නෙති මිෆදයින්නේ ෆාහෙ එවුරෙන් දෙනතිබේ අල්ලෝහා මෙදු දොග වස්ගුණනීහියේ.

එහෙන්නකුන් නූනෙ එමිහෙක්ග අහුදු එමිහක ෆුරිහමයන් අදාකු තක්වාවෙර වෙජ්ජමීහා දන්නාශ සහෙ හමකශවනුන් තක්වාවෙරින් දෙකෙ අල්ලාහ ලෝභිවෙ වඩිගෙන් වෙතේ.

Emiyeke fotay hikmetay nabikan devima ding Allah du ko timanna ang alukam khura mi hum kam ga tiya ba mi hum vashe mi stakun na bunmaki ikantatta devvi evvis insana ka ekashigim va kamenune adi king heye emiyeke buna hushi tiya ba mi hum fotung ogannadi ulun taketi ge sababunnai තියබෑ මීහුන් උගෙන දස්කොන් උළුණු තකතිීගේ සබබුන් තියබෑ මීහුන් රබ්බානි ජුන්න එබහි දීම්වෙරි අල්මුවරන්න වාශයේ.

එවරෙන් ඒ ලානතුගා අබද දෙමි තිබෙනෙවි ගොතුගේ එවරෙන්ගේ කිබයකුන් අජාබෙල්ලුවෙන් නුකරබා නැති. අදි එවරෙන්නං අජාබ ලිබුම්ගා ලහිවෙස් නුමැ කුරබ්වා නැති.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

0: එවරෙන් බුණුවෙ හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ. තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවෙ. හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරෙ. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا اكوغي تيبا ميهوننا حقو گن هندان کو دیونس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ. අධිකියත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ.

ඒයි එතාගේ මේවායින්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදිතකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ ඒවුරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَالَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙවීමෙ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම ඒවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීමෙ ෆහේ එහිඳු ඒවුරෙන්නන් එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා ඒවුරෙන් නුමෙවේමෙ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ.

අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ.

ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙක් කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමේ ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අසීම් ෆහෙ කලේගෙෆානුගේ වෙරි මෑවන්ත රස්කලාන්ගේ ඉස්මු ෆුළුන් කලේගෙෆානු තස්බීහ විදාළු වාෂෙ فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا تمن رسكلانج هو وحي كربم وإنه لقسم لو تعلمون عظيم أدي تيبا ميهم دنني نما هما كشورون ඒ බොඩුවෙගෙන්වා හුවයෙක්කං කශවර ඉන්නහු ලකුර්ආනු කරීම් හම කශවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන්කං කශවර ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගයෙ لا يمسه إلا المطهرون طاهر وگنوا ميهم منوي افتوغا نبيه نت تنزيل من رب العالمين اي عالم تكوغ وري رسكالانغ حضرت باوا لو فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهم دوغوك فروا كودا كوراني ميواحكايا مدوغا إبهي مي قرآنا مدوغا هي وتجعلون رزقكم أنكم تكذبون أدي තියබෑ මීහුන්න රිසුකු දෙව්වි කමුගෙ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගු කුරුන් කමුගා තියබෑ මීහුන් හදමුවෙ ෆලවුලා ඉදා බලගතිල් හුල්කූම් ෆහෙ මරුවුමුගෙ වගුතුගා කරාහමය ෆුරාන අයිස් නේවා හොළියන් එලිජ්ජෙ හිඳෙ وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهم بلا بلا تبموه ونحن أقرب إليه منكم ولكن لا تبصرون أدي تيبا ميهم نفر إميها එබහි මරුවා මීහා ආ ගෑක්කම් බොඩි තිමන් රස්කලාන්ගේ එහෙනෙක් කමකු තියබෑ මීහුන්නක නුෆෙනේ ෆලවුලා ඉන්කුන්තුම් ගෛර මදීනීන් තර්ජිඋනහා ඉන්කුන්තුම් සාදිකීන් ෆහේ තියබෑ මීහුන්නේ අමලුතක ජසා නුලිබේනෙ බයකු කමුගාවා නම තියබෑ මීහුන් එ ෆුරාන අඹුරා නුගෙන්නනී කීවෙගෙන් හෙයෙ තියබෑ මීහුන්නේ තෙදුවෙරින් කමුගාවා නමය ෆඅම්මා ඉන්කාන මිනල් මුකර්රබීන් ෆහෙ එ මරුවි මීහා කුත්තං කුරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින්වා නම දන්නාශෙ ෆරෞහුන් වරයිහානුන් වජන්නතු නයිම් ෆහෙ
എമീഹക്കാങ് അറാമായി തണവസ് വെഗംവാ റിസ്ഖായി നിഅമതുഗെ സുവറുഗെ ഹുട്ടെ വഅമ്മാ ഇൻകാന മിൻ അസ്ഹാബിൽ യമീൻ അദി എമീഹകു കനാ ഫറാതുഗെ മീഹുംഗെ തെരെംവാ നമ ദന്നാഷെ فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ فَهَ أَمِيهَكَ أَنْغَوَانَتَ كَنَافَرَاتُگِ مِيهُنگِ كِبَيْنْ تِبَايَ سَلَامْ هُٹَّ

අදි ජින්නියකු වෙස් එකඹලුන්ගා බීහිෆයෙන් නුවේ. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ඒ ජින්නීනායි ඉන්සීනේව فَهَ තිය දෙබෑ මීහුන් දොගුකොන් ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ නිඅමත්තකුගේ තෙරෙයින් කොන්කොන් නිඅමතකන් හෙය كأنهن الياقوت والمرجان ريتي كماي ساف كمغا اكمبلون ياقوتاي مرجان فدي

දන්නවා නැත. එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ. දෙං තිමම්මෙන් දොගු කුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වය. තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙක්ගා මෙනුවී නුවමුවේ.

කලාංග එබහි මතිවරි වෙගෙන්වා රස් කලාංග තියබෑ මීහුන්නාගෙන් බිංගඩු ගම්බවාගෙන් ෆානෙ කමාමෙදු බිරෙන් නැති අමාංකමුගා තියබෑ මීහුන් තිබී හෙයෙ ෆහෙ එහාරුන් බිංගඩු තෙලිෆොලි ගන්නා නෙතේ.

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාදා බෙහෙ මොහාලොර ඇත මේ ෆොතුගවා දියුන්ත හුෂාලාදිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: සාදුවද ඉෂින්ද
2: කමුක්ත වලගණ්ඩක් ගොවා දෙවි
1: සාදුවකේ හවල් කරා කොම්බෙම්මස් එක්කතේ වර ෆරවාතරි කමයි කේ රංගල කුරා මොජ්ජෆේ අහරම් බෙලියස් නුබෙලියස් උරිහා කමස් තිකොරනේ වර ජිම්මා දරු කමයි කො එකම් ෆහගක ශුක්‍ර අදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: තිගතන් අබදස් කුරියද්ද ති හිවර ෆරවාතරි ක දෝකන් නොලාතින්ගේ
3: قال رسول الله صلى الله عليه وسلم ان لكل دين خلقا وخلق الاسلام الحياء ماني همكشورن كم دينك خلق و ادي اسلام دينك خلقك لدوتكم
4: مي

0: مسلم فر هنا,
1: مسلم فر هنا. අද ප්‍රෝග්‍රෑම් එක හොන්තරින හැම මිගෙනස් තිනිය අල්ගොන්ඩිස්මි ප්‍රෝග්‍රෑම් ෆොනොම් ග ටෙක්නික ගොතුන් හිතරෙ දිනි ඇම් නිතුණා අදි එහෙනි ගොතුන් හිතරෙ දිනි නසත් රෂීද් ප්‍රෝග්‍රෑම් උෆද්දා එහෙන්තරින හැම මිගෙනස් තිනිය අල්ගොන්ඩිස්මි අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු

0: තමතක බලාලායරු එමෙ බොඩ ගෙල්ලෙ එක්කමකි එකං කරුවෙන්න මිසාලක බයිෆාර බයිෆෝරිකද දුවස්තකුව හොටාතකා අන්තන වනීම සොමෙන්න ෆෙන්නන් එකක් වාහ දක්කර අනික අඩුව නැතිවම එවාක මණිකාව සම එවාකම දක්කන් ශ්‍රීල්ත ෆාතමගේ තොබි කමෙ එම දෙමෙම අල්ම එමෙ සවා දක්කම ඉදාපද එකමුක්ස් එකක් වාහක දක්කර අනික ඔක එවාක අඩුව ගෙතෝ ඒ හගිගතුග තරම් කුරුම්ගේ තෙරේ ගැහි වෙනේ කංක ශ්‍රීල්ත ෆාතු වානි සාන ගීම දෙම දුක්තර විදාල සබපත ගත හෙනමස් මීහක දක්කා වාහක අනු අඩුහම අරුන් අරුන් දෙන් එ්ෝග ඒ ජජකොන් ඒ දක්කා වාහක අවුන් මෙන්න මින කිරෙන් අදිය ගීතු අවුන් දක් ගබුල් කරන බේනු නුවිය සම හිසාම දෙම දුක්තුර පාහකර පදාම එතරම එකේ ගම ගබුල් නුකුරම කිවසන්න කමම දුනී විකන්තත්ත හුව
1: ඉස්ටිමා ඒ බෑරු කන්තත්තකට වාහක දක්කාද ගේ මුස්තමන් උඩකොන් එෆරෑ වෙලාහ ගේ තෙරේ වන්නකම් ගවානම ගේ තෙරේක ඉස්තර මද කොම ගුතුන් කොන් කාද කන්තත්තකෙත්තෝ පොරංචයන ඒගේ එක වනුමානෙ කුතුම ඔළුමවා ඇගේක උලේ මිහුන්ගේ ජාති මිනිවන්කම මිකන්තත්තකන් ඉස්තර මද කොරම ගුතුන් කොන් ගොතකත්තෝ මේ අමුල් තබටංච
0: තිමාගේ අමිල්ලගේ කමුග වීනම සිහත ඇතරහම් කොරමගේ තෙරේ ගහිමෙන් එක්කම එයි සලාම් කුරුම එකක ගියවනු ත සලාම් ගෝමා එකක ගියවනු දෙන් අධි කුබාතු එහෙම විච්චිය එහෙම මිහුන්ගේ ගේ ගියවන්නේ රුග එමිහුන එහිතරම් කුරුම් උතුන් හගීගතු අද ඉන්නව සෝදුන් එක තෙරෙගවාකම දෙත්ත මේ කීත ගුරවානුව කඩිලුගින් භයංකුර වාාවාකම මේ තෙබාමෙන් තෙබාමෙන් ගෙතලුන් එහෙන් ගෙතක වන්නකම ගවානම ඉස්න හෝතුම ගත එම හදිස් පස් ෆලුගෙස් මෙනනි තිම් ෆාර් මේ සලාම් ගෝම ෆවග ජවාබ නොලිවිච්චකම ගවානම ඉගේ වන්නවාහ කෙන්නු ත තිනිසාබුන් ඒ හුද්දලිපුුණි කම කන්නු අදිස්කන්නන අමරහලා ෆදියුම් ගත එහෙමම හගීගතුග තිමාගේ අමිල්ල ගෙනුම් එහෙන් ගෙතක වන්න හිදුග ෆෘතමකමක ඒ ගෙතක වද මේ වන්මුගේ කොරිය සලා සලාම ගෝ ගත ඒස්තරම් කොමල තෙරෙග හිමිනේ වරම් මුහෙමකම දෙන් අතිමා ගමිල්ල කියවන්න හිදුගාවෙස් අමි දරීන්න සලාම් ගොවාඩුමයි කියගවනු එයි මිසාලක මේ ඒ පාරග මිදතුරෙක් ගමචීග හොර ෆාන ෆිරිමිය ගත ඒ කුල්ලේක ගියවන්න කමු ගවානම එහිසාබුන් මේ හම ශොක විසමලි විදා දෙත එහෙම ඒක බදලු ගම මේ අගුන්මෙන් බයි පාර අුන්ගේ මුජිතමෝග බයි මෙහුණ විශ්නේච්ච සප්‍රයිස් සප්‍රයිස් දෙවේන ගොත්තන් හුන්නා ගත හෙන්න මෙස් ඒකංකන් හගිගතුග ගේවන්න මයි පද කන්තත කුල්ලේක ගොස් කියවද මේ දම්බරු ගඩියක මිසාලක එහෙම මිහකම සීකොෆාන් එහෙම ඉපද කන්තත්ත වෙස් වර බොඩ විශ්නගෙන මේගේ සබ් නතිීජයකි කොබාත තිමාගේ දරින්න මිමන්සර ෆෙන් ගෙන්දාන් ආයිලා මිමන්සර ෆෙන් ගෙන්දාන් දෙංහම මෑම්බ ෆයින්න මම්මයා බප්ප වාහක දක්කා හිදුක ෆිරිමිය මේ වාහ දක්කා හිදුක වෙස් හකිකතුක වරම් මුහිම්ම කමේ දෙම ෆිරිංගව සම මේ හිංගම නුජුන් තන් හුන්නාන අවුන රට්ටෙස්සකු අවුන් කෑරේග බුණෙරි වාහකෙන්මෙන් ඇත තිබන්න අම්මි හ කෑරේග බුණ ෆෙවන්නානේ මේ තෙමිහු සියල්ත පාතුන් තන් හුන්නානේ මස්සලේ නෙතෙයි එහෙන්න වෙස් එවෙස් කුජ්ජක තිබන්න එවෙස් තරියක දිබන්න මිනිස් තරික තිබන්න හියල්ත පාතුවා තනෙ ෆෙනිගෙන්නුවානේ ඒ වරම් මුහිමවාක් ඒත හියල් තෆාතුවා කමග වනම එද කුදින්න නොෆෙන්න්න පශක හයාල් තෆාතුවේදෙන් එක්ගලක නිරුම පහුග එ විස්නුම ගෙනම පොදම තුර පාහකුර පදම් මශ්වර කොරම පහෝග එ විස්නුමක අවුම පොගදෙන් කුදින්න එකගේ වාහකර මිසාරක ස්සා කොරන් ජයකන් වාහකි කමග වනම ශිස්සා කොරම් වානි මේගේ ඉල්මෙන බයංකොර වාහවේ තර්බීියතුක සස්දු මෑම්බ ෆැන් මැම්ම දේ තර්බීියතා බප්පරේ තර්බීියතා අගීගතුක තෆාතු විජ්ජ කමුග වානම අම්ම මුල මනිකම කුරහට දරිෆුල්කාර බපමන මනිකම කොගෙන්වාන තර්බියත වර බොඩක් ගෝස් දෙත්ත එම එපද හාලතෙන් එහෙම දිමාවනි වෙස්තම ෆිර මිසාලක හම දරින්ගි කුරුමතිගේ වාහගත දක්කාකමගවාන එහෙමම ගේතෙරේගේ දිරිවුළුමුග අගීගතුක දෙන්න විපද එහතරාම් කුරුන් දෙ මිසාලක මේ කාතකෙතියගේ මස්සලාග වර ගිනෑන් හම දිමාව කන්තත්ත මිහන්න නිදත මිහාරක සවන් හම සමානකතන් කොල කොඩ වෙදානේ එන්න මෙස්කුරින් වර ගිනන් අඩු මසාලක කාතකතිගේ ලෝනු හෝවරුණුවකින් හම මිසාලක රුලියයාස්කින් කාතක දූ කොල්ලා පදාතන් නියත ඒ ඒගේ බදලුග ඉතරාම එකේග මේ ගේ තෙරේ ගහම මිසාලක හම ලොනු හෙවරුණු වාහක මිසාලක ලොනු ගදවාහක නොනිමවැනි රහය තන් කොලේ ඉතුරුවාහකම එ දෙන් බොනලීම දෙෙන් හිසාබුන් දෙගන්න පරයකන් රගඩුවන් එනත නුනි හම දෙහ කොමෙස එහෙන් ගොතක්

0: ඒවාහක දක්කාලී මහම ඒසාමක රගලුවන් රගලු කරම සැක කොරන්න. ඒක බදලක රුලියයිස්කින් සයක බයි පහර තශිත තලාල වාහක සවන් වෙන්න අඩේ ද කතකොල පොරීග වාහකෙන් අවන හිව එන්නවෙස් මිහාරු එතකම හිඟාකම ගවාන වෙස් එකංකං හගිගතුක ඒ. එම ඒ කමකි දරින්න වෙස් දරින්ති විජ්ජකම ගවාන ඒ නේදව සතක්කු කොරාණකංක.
1: දැම ආමුංකෝ ආයිලා තෙරක කමවියස් එකවරින්ග මැදුකම කමවියස්. වාහක එක කොනකකම් වාහක දක්කා මොහතප් කුරුංග මේ අදබ අහලාගු බෙහෙට්ටන් ජහැනී කොංගොතකත්තෝ අද මීග තරම් වාහක දෙක්කුමු හාසකො මේ වාහක දෙක්කුමුග රක්කා තෙරවාංචහය බොඩත පාපතකෙන බෝර මේ රසුල් නොසොදඳ ආදවසදම් බයංකොද්දවාා මේ රීබුණු මාද බෞඩු පොමා මිකාල කන්තත මේ හගීගතුව කිහා බොඩුණු රක්කලෙන් හරි කන්තත්තකෙත්තු.
2: කොම්ම ෆර්දකවස් ඒ ෆර්දෙක්ගේ අමිල්ල මිනිවංකං ඔන්නානේ අරුන් මේ ජහේන ඒ ෆරුදී මිනිවංකවන් එහතරාම කුරන් එකතුන් හම ඒ සූරතුග බයන් කොෆා ඔන්නානේ එකකු අනෙකගේ ඈපුතන් හෝදුමට්ටකා ෆාරදා නොබෙලු එහෙම එකන් එකතක් කුරාකම වානම ඒ එහතරාම කුඩකුරුන් හගීගතු එහෙම ආබෙන් හොරදාන කොමහෙන් අලුවන් මෙන් අමිල්ලිය කරහෙන් නොජහේ මිහුන්ගේ ආයබුතන් හෝදම් වෙගෙන් ගොස් පලා ෆාරලාගෙන් උඩේ කශ අලුන්න ෆෙනුනීම කංකම් ඉස්ලාහ කරන ඒ නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ශිර්ෂාද දෙවාවා මන් රආමුකු මුන්කර මේ මුන්කරාත ෆෙනුනීම එහිසාබු එකන් මනා කරන මුන්කරාත ගාතෝ පලන් දා කර කොමහෙන් නොජහේ ඒ මේ කොම මිහක වසන්න ෆර්දි මිනිවන් කමු ගතරෙන් දු කොල්ලා හිසාබෙන් හම එයා එකුග ත්‍රිවිධාල විහෙන් රීබබුණුම් වෙස් දෙබවඩුම් වෙස් වෙගෙන් දානී එහතරම් පුඩකුරුගේ තෙරිය තෆාතු මේ අහුලාගේ මස්සල්තකෙන් එයි එක මනාකුරයි ෆාවාකන්ත ගොරවානුග රීබබුණුම් සෙෆකොෆම ඔන්නනී හම තිමාගේ අහාගේ මොල මස් කෙවුම් ෆද කමෙක්ගේ ගොතුග එහෙම එයි වරක් වරන් නොබෑ කමෙක්ගේ ගොතුග එකන් සිප කුරයිෆය ඔන්නනි එහෙම එකන් කුරාකමුග වනී නම ඒගමානයකි හරෙන් අහරෙන්ගේ අහායක එහතරාමේ නොකුරෙයිස් දෙන් මිභාවතුගේ කන්තත්ත කුරා ඉරුග මේ හම මේ එකන්ත නහි කුරා ඉරුග වරක් ගින කන්තහුග මේ ඔන්නනි අහර්මෙන්ගේ අමිල්ල නෆ්සා එකන්තක් ගුළුවා අෆවාහගේ කිවකි මීහකන් දිමාලන් මීහකන් එච්ච බුණුමු මකරෙන් නොන් එයි අමිල්ල නෆ්සක් පුරවේ කමෙක්ග ගොතුග එහෙමම එයින් වෙස් එබයින්ගේ එකමග හුරි නොරක්කා තෙරිකන් තිමා අමිල්ල නෆ්සත් දේ ගෙල්ලොමෙක්කන් එයි අස්තෝ දෙබෝඩුමුන් මකී වෙස් හෙතරාම් කුරුන් කැඩිගෙන්දා නොබෑ ආදයෙන් නොබෑ සුදුකෙ නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ හදීසුන් එගේ ගොතුග ඒමි එෆද මීහකු ස්වරුගයක නුවන්න ලායදුල් ජන්නත නම්මා එහෙම එකමුම් වෙස් අලුන්මෙන් දුර්හෙලිවාන් එබජෙහෙ එහෙම මේ එක කොනෙකකම් මිකුරන්ජෙහේ එහතරාමුගේ තෙරේග දෙන් මෙයන්න රීති ඉස්ලාමී අදබුතන් හම ඒගේ තෙරෙන් එබ ආද එහුරිහා කන්තත්තහකුන් සලාම වෙගෙන් නෝනීය එහතරාමු කුරුන් කමුග වෙගෙන්නේ නොදාණය
0: තම අවුන තර ාහක් කොල්ලම් බැනුවේ වරක්ගෙන අවුනු මෙන්න හම මුජිතුමෝග ෆෙන්න කමෙන් එයි සමාසායක වෙස්තෝකු හෙතු ගේත මෙ ආමුකො දේදය ෆරදුන්ග මෙදුග වාහක දක්කමුන්දා හිදුග දෝකින් හදනේ කැමියුන් එව්වමට්ටක එම නබිය සල්ලල්ලා හලෙහි වසල්ලම් අරබුඩ මනාකුර වාාවා කරුගේ සමාසාය වෙස් මියුන් එව්වමට්ටක වෙස්තෝකු හෙතු එහෙමවිම ඒ දොගකි හැගිගතුග ඒ සැබවුන් හම අවුන හිීවෙස් නුකරා පද අසර කොෆානක මිසාලක බයි ාර එබහුරේ බයි මිහුන් දොගහද මිසාක මියුණ මිහකු ඒනගේ තිමාග මිහකු මිදනය දූකො ෆේනියා වෙච්ච අවුන හදාම්වාගොතු මිකාල හාදිසය දිමාවෙස්වි කොම සිසාබෙක්ග මිහකු එන ඔයාපොටු ෆේවි තනාහින් ඒන කොම ගයි මිහකු නියා වෙච්චි කමග පර සමාසායකට වාහක විදක්කන්න දෙක්ක හතන් දෙක්ක තනු එන හාටිටේකෙච්චු ඒත. ඒම මිකාල කන්තත්තවස අසලු මීද වරනුවක් අහතරි ලෙවල්ලකම් මිදනි ගත මිහුන්ගේ හයාතා ගුළුවා කහලු අහත දෙක්කු එනමස් ඒගෙ මියන එම ආම්මු ලෙවල්ග කමග වෙනමස් වර කුදි කුදි දොගුතකේම කියා ගොත ර ආම්මු දොගුතක හදෑනදාග ඒ එන වැනි කම කොෆි වනිකම කොෆිය යි ාර බයි මස්තව්‍ය සල්ගුන්මෙන් මුලපු ගෝමතකුව මිහුන් ඒ මස්තක කියයි මිහුන් මිද ඔල්වාදතක සමාසාකරුව හා සමස්තක ගොතුක කඩාන මස්තකකන් කුරු ෝකම බලයන්ගුල ස්ලාම් දිනු හෙන නොන්න ඒත කි දවස්තකින් එහෙන් එයි හම සමාසාකොන් එහෙන් මිහුන් න මජාකොන් එකන්ට කොරවේන වෙස් චාගේ ස්නාම් දියනකුන් හඟිගතුව එකකමගේගේ සාතු ගගතු බොඩි කන්තත්ත කිතම කෝඩ කංකමක තෝර්ම මේ දෙකුණු කමග වීන මස්
1: අල්ම හම මේ දක්කමද දාවාහකතවය තැන මේ ෆෙෂමුග ශයවස් පාහ කොල්ල දෙවේ හිතරම් අදාකුරන් ජෙහේ එකකහද දරජතන් එකකොදගෙන් වයරු මේ හමේකන මුස්ලිම් මුස් තමන් ඇස් මුස්ලිමුන්ගේ එකන මුස්ලිමුන් මුස්ලිම කන මුස්ලිමකන් එකන අදකුද්දැන් ජයච්ච නොනේ ගෛරු මුස්ලිමුන් අව සෙබ එහතරම් කරන් ජය ගෛරු මුස්ලිමුන් එහතරම් අදාකුරමුග කොන් ගොතක තොල්ම විස්නා කරන්න ජය
0: අද මාලුණම හාදිසය දන්න වාල ත මෙහම දිව රජ්‍ය ගංගාද හාදිසය ත මෙහම ලෝකල් ටුවරිසම් රශක ටුවරිස්ටන් තකකා එකීග මිදනී හොලන්තක වෙස් ත ෆෙරි එක්ග පතුරුවරින් තිබී අස්ලු අරන් එකශය ගෙන්නවා හේදමෙක් දෙඒත් එන් තිබී මාස්ලු මි ස්වානයෙන් හම වරක් කෙන්නු කරවිගෙන් එන්න මෙස් එනම ඒ කුරිකමකින් ගත හය නමුණ එව සිටිතිබන නොගුණම තිබන් හම ගඩු කොළගෙල් ලියෙේ මිදිනී මේ මූජිතමෝග අස්ල එකශයගෙන්වා මේ බලෑග නාමු මංගඩා හිලා හේදමක තිලාගේ තිහිරි ඒ රගලේ බදල කොෆීය ගත ඉතින් ඒ මුලන ෆෙරිය පෑබෑන්දි ඒරු තිමන්න මේ ගණු කොළු ගොස් එම් ඒ තර මිහ ගතන් හවල් කුරිය ගතම ගණු කොළ හවල් කො තිමන්න දියේ ගොස් දුරුගොම හිරිය බල ගත එම් එමියහුන් අමිල්ලේ ඇතිමන්න කෑරියෙන් ඇස බුන්නේ වර බොඩ ශුකරිය ගත වර බොඩ ශුකරිය ඇතිමන්න මික චේන්ජ් කොරාන බදල කොරාන්න ගත මේ හගිකතවන් දන්නවාලම් බේනුවන අස්ලු ඇතිරාමා එකේ මිසාලක එම්මගේ තෙරේග පතුරුවරෙන අධිමාල මිසාලක එච්චේ කියා ති මුජිත මොග ඒකශයගවා මින්ගඩ හිලා හෙදන්ටක එන් කෑ් කමගවානම එමිහුම ස්පාරෙක්ග එක මේ රේක්ෂණ හම තාතු වෙදා දෙත එමිහම සම එමිහුග ගොතුක තිබෙන් බේනුම් වෙදාන ඒක පතිරව මිහාරු වර එහතරාමායකීක රගල ගොතු මහම ලැක්කරම එපත්තුරුවරින් පහරෙක්ග ඒක සබුන් හමේකන එමිහාය ශකරුවරු එකන් කුරාණයකකින් පහරෙක්ග පහරෙක්ග ඒන මුස්ලිමුන්ගේ මහමලාහතුගේ රගලුකම් ෆෙනනීම එක්සවමු එන ස්ලාම් දින ලෝ විජ ස්ලාමුව වෙස් ෘසතක වෙදාන් ඇ තැහෙවම අල්ගොන් මෙන්න හගිගතු ගොතේ මේ එතරාමක හර මුස්ලිමන්න මාමලක හගිගතුක ස්ලාම් දියෙන් දිවහරාජ්‍ය වෙස් ගත දිවරාජ්‍යක බුදුදියෙන් ඔවා ස්ලාම්දි දිවරාජ්‍ය වෙසයි කියනෙත්ත ඒ මුස්ලිම් පතුරුවරින් මෙතන්තන ඇස් එමිහුන්ගේ මේ මුස්ලිම් ව්‍යාරිවරරි ඇත ව්‍යාරිර මිතනන් ඇස් එමිහුන්ගේ තෙදුවරිකමා කංකම් පිෙනිග එත්ත එහෙම්වීම දුනගේ මසාලක බොඩ ස්ලාම ගෝමත ඉන්ඩනේශය කමග වෙන මෙස් මේ කනිමඩින් ස්ලාම්දී ෙතරිිා ගෝමත කෙන්නු එම එතරාම් කුරුමගේ සබමුකං අගිහතක වෙසයි වලේ
1: අනහම නිම්මාද කුණුය පවසෝ ආදශාවර කොරුක ජවදබන් ඇද මේ හයාල් තෆාතුවා වගුත්තකුග එය අමලු කුරුමට්ට රසුන්ද සොඳඳ ආදේ වසඳම් දෙවා පවා එරුෂාදක කොබ තවනමගේ තෙරේක බාද හයාත පාතුමග කියනත්තෝ එක
2: හල්ියල්ත පාතුන්ග වාහ කලුන්නු කුරින් දෙක්කින් ඒත දැන් නබිය සොල්ලල්ලාහ ලෙවසලමගේ ෂාත්තක බලා අයිරුගදෙන් එම ෘතම කමක්කී අරුණු අබදිෂ්ටහයනමින් ්‍රියාල් තපාතුවගෙන් දෙබසූමෙන් අන්නකමවානම් එම ෘත්තම ෆියවලගේ ගොතුග මී ඉස්ති ආජ අවුසු කියියුම් වස් ඒ වරමහිමකම එම ෘතම කමක ඒ එහයාල් තෆාතු ආයුරුක ගින පහර ශෛතෝනාගේ වස්වාස් එදේ තෙරිය වන්නාන එහැමීම එම ෘතමකමකං ශෛතෝනාගේ විස් කහල මේ උඳගුලෙන් එකම ගොයිත්තෝ එකමු දුරහැලි වුමටක අවුසුකියුම් එයි එම ෘතමකමකං හදැන් ගෙහ දෙන් දෙවනකමකං ය හම මේ හම අමලීකොතු මෙකන්ත කුරුමට්ටක දෙවනකමකි හම හනු හොරුම් ෘතම ෘතම හම හනු හොරුම් හම එක්ගතක වෙස් එවෙස් කහල අමලී ගොතුන් එවෙස් කමෙන් නොකොන් බහෙබ් වෙස් නොබොන ඒ හම විශ්නාදු මට්ටක විශ්නාදු මට්ටක අනුහුරුන් එයි වර මුහිම්මකමෙන් අස්ලුග එයි නබිය සල්ලල්ලාහ අලයිහි වසල්ලමගේ හදීසුම් වෙස් එගේ ගොතුක තියබෑම හුන් සීතල බස් බොනාහේ සීතල එච්ච නොබුන එකම වානම හනුහුන් නාශ රුඩි අන්න හාලත්ත හොග වෙස් නබියාගේ රුෂා දන්නනී හනුහුන් නාශ දෙන් මිසාලක වාහක දැක්කුමග තෙරෙයින් රුඩි අන්නකම වානම මිහා ගැහුන්න හාලතු බදල කොල්ලුමකී එයි හම රඟලොකමේ දෙන් ඔති අස්දුග කිහිනකුන්තෝ රුඩි මිබුණි ඛයාලු තෆාතු වේගෙන් දියාම අනිකාගේ බස් අඩුවහුම ටකා මේ විස්න ජෙහේකම අමිල්ල නෆ්සු මොරාජා කොල්න්න අමිල්ල නෆ්ස ගබුදු කොරන් ජෙහේන තිමන්නැකී වෙස් අධි හම හුරිහා එච්චෙන් එගේන මීහැ නෝංකං අධි කිතම වරක ගබූදු කොරවුනස් නිකමුගා මේ තිමන්න වරක් ගිනයින් කියාෆීම තිකමුගා නේගේ වෙස් කමෙන් නෙතේ හම කිතම වරකන් හි කොක්ගෙන් හුට්ටස්ෙස් හම නේගේ කමෙන් ඔවෙදාන එක ගබූදු කොරම්මාන එක ගබූදු කොෆී වියාමු අනෙකුන්ගේ බස් අහන් ෆසේහවගෙන් දාන දෙන් මේ එක්ගොතකක්වැස් ස්වාපුගේ තෙරෙහින් ගොස් දෙන් තිමායන් එකමුග ඉතුරු ගෝහෙන් හෙදිදානහෙන් ඊවාකම වානම දෙන් එසාබුන් එමිහකා වාහක දෙක්කුන් දූකොල්ලුයි එහම වාහකයකි දැන් අම පුරවාන ගොය සොන්නහින් දෙ එසාබුන් ඕකේ එනිසාබුන් හැ දෙද්‍යයාම් ද හර පරපොඩ සලාම් කියාසාමු ඉම්මා දොන්ගේත ඒරුම් එයි හම එකමුග මාමලාත් කොරන් බරං අලො ගත්තයි
1: අන්දශන් වස් එහතරා මදා කුරුමා ගොලේ ගොතු වර මුහිම්ම වාහකතක තිහිස්සා කොල්ල දැබ මේ හතාගේ ප්‍රග්‍රාම වඩාගෙන් තිහිස්සා කොල්ල දැවේ අගෝරය මවලුමාටට්ටකා වර බොඩ ශකරදන්නවා. එහතරම් අදාකුරුමා ගුලේ ගොතුම් වර තෆාතු මවදුමාත්තක මේ අත්තාගම ප්‍රග්‍රම් හිස්සා කරමුණු කම උම්මිදු කරන් තුවායකි අල්මෙන් එමන්න කීවෙස් එකකු අනකන් ඉස්තරාම්කො රිවෙති අහලාගුගේ මති ගල්මෙන්ගේ දිරුණු බට්ටන් කුරන් මසැකෙ කුරා බැක්කම ගාදපුන් වාහර දවානානේ හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් වස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ.

0: وكان الله غفورا رحيما.
1: ඔරුවන් කියවා විදාල්වි අල් හාෆිස් මිෂෙල් ශාමි.
2: තියබේෆ්ලුන්ගේ දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහමි ගහට්ස්.